0: එංහා සතරසේ සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්චයක අඩු.
2: ගුන්මගේ ප්‍රවාම්තන් හම්ජිපාවා ගොතුන් දෙං ඉබිවඩෑනවානි කීරිත්කරුවන් කියවුන් මියදු ඉවඩෑන්වානී සූරතු නහ්ලු තිරිස් හවන ආයතුම් පශෑගෙන් සූරතුගේ හැද්දිය හතරවන ආයතුග නියලා.

0: දෙං හම කශවරුන් කලේගෆානුගේ වෙරි රැස් කලාන්ගේ එහිී තෙරවේ වොඩිගතුම් වනී ඒවරෙන්න්නං අනියාලිබි ඉම්තිහානු වෙවුම ෆහු හිජ්ජුරකොල් දෙං ජිහාදුකෝ කෙත්තෙරවීමිහුන් නශේ. හම කශවරුන් කලේගෆානුගේ වෙරි රැස් කලාන්ගේයි එය ෆහුවෙස් ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහයිම් වන්ත රස් කලාංගිකං කශවරේ.
1: කීරිත් කුරුවන්ග දිවේ තර්ජමය දෙම මිගෙනස්තිනී සූරත් නහ්ලු හද්දිහ හතරවන ආයතුම් ෆෂායගින් එ සූරතුගේ සතේක දිහවන ආයතුග නියල තර්ජමා විදාල දෙවාෆාවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවේ රාජ්‍යයේ අඩු

0: හිතන් අනියා වඥා ෆර්වා හෝතවන් ගත හිද්ද කවගුන් මෙ ලෝබි වාම්වා ගත හිතන් අලානු දෙවෙක්කම වඥා දිමාවිධාන බෑවර මස්සත්තන් එබෝරි ගත හටටෙක් යහුන් කාලකංකමකි හිද්දක ලෝබි නොවකින් ගෙන පහර කුරිමතිවාකංක ලෝබිවම බුඥස් ඒ ලෝබීගේ අලාදුම් රඟල නොෆෙන්න සිහි ගොතුන් අලුගොන් මිදන්නව
1: අනගේ
0: ලෝබි ගොත් කොන්නු අලුගොන්
1: ස්කී ලෝබිග සිහත හිත අනයාබඥ කොමස් කොත හොද්ද
0: එන්සානමී ලෝබීගේ අලෙකේ
1: වගේ හිසාබ ගැගුණ
0: අලුවති වගෙන් දැන් ඔලැකන්නවාන දොත්තුම් ඒමකමදතරගේ විස්නව ලබවාති හිද්දක ලෝබිවාම්වාන එමියගේ හිද්දක එම බොඩ ලෝබිවාම්වානය මීහක් දොත්තු
1: ම ග හ ස ම අටගේ කරින් හ දක් න හ බෑවර න හ ගොි ම හි ම දගේ බෑවරයකි මූ සාද සදක මොස
0: මොසක් කියනත්ත ද කියසාවති හන්නව
2: හම රසක හිම
0: පුර තරක කෝඩි කැඩීතෝ
2: කෝඩි නතුනු හදන
1: මිය කඩ
0: යදම කෝඩි වස්සත්ත
2: ඔන්න කෝඩි
0: ගැත අදවස්සම මේ කුරීක ගොතත්ව කෝඩික කංකන් දන
2: හම නො බදල
1: ඒක බදල නාද දෙත්ත
2: හම ඒලාව හම ඒ කෝඩි හමද
0: ොරත් හ
1: බයි කන්තත් හන්න කරේ ගත්තස් බේනු කර ජ එහෙමන
0: මොස අවගන්මෙන් මෙදම දක්කා වාහකින් ඇත බදයිකම ගුළුන්ත දෙමහෙට්ටම සමාල්කන් දේ කන්තත කික්ු බෑහිය කොන්කෑ කන්තත මුස් සමල්කන් දෙවන
2: අලුගන්ඩ කුරා කර කිය හම අන්න ආජාන සම අල්ගන්න සැවල් හම ගොලමින් දනගත නිසා ආජාමන ගොලමින් කොක්නත්ව හාල්කතෝදෙන් දක්ක වඥා දත්ගම වාාත්‍ය කොනවා නිසාල්ක අන්දාස නියනෙත කොනවාගේ නත හලාක දෙකොතක සවල් හම එකොත හම හොනුවම එකොත මදකොද අලුගන්න නිහාර ත හැම හිත අලුවනු එතනක ලුන් හම හිතගන ජේතවරු තන්කොල් මත්ත හැතිමසනි වර අයිය දුර්වා කරක එනම්ලතු කොන්න කොදා කොට හැදම එකර ගැතුවෙන් කොත්්‍රීග ඒගේ මෝන ක්‍රමනිකම ක දරියගේ ලොදනනිකම අපතු නිහාරුගේ පුදරීම ඔන්නන අපද කොට්්‍රීග තරු ගන්න කොලන්න කද හ අරග ත හල්කන දරයහ වායාපන තැකල අතිබිලාස කිහන දිය බම්මුණ දර්වා සිිල ඒ අල්ග නන් සහ ත්ම සල්ගන අද ලන්න කර ත න් හ ම සල්ග ම එක්ගත ක ම ම උන්වා නන් සහන්නකම එක්ග අජසන හස පුර ය නි මර දිය අල්ගන එහගන්න හම බරාපර ගොරම් බාග අද
0: ඒ මුස්ති පහක්කරවේද මෙසමානුග මේ ගේග බුරිපුරියන් හෙදි එක එපාර්ට්මන්ට් තහෝගේකි කොට්‍රේග කුදිින් මි උලේ උළුමුග දැන් මේ ගොළුන් එබ හීනරුවේ එක කොනක පැනි දැනීම වර මදු වෙච්චේ දොත්තු
2: පොඩගත අද සාද රාත්‍රය රසක සාද ආදාකොත් ගේජේ උන්න දෝ ගැන් සක නහදාගේ ඔන්න පොඩසි දේවීමක බේ ෝතය බයිවර දෝල් වච්චාච බත්තා ෝ යච්ච බත්තාද දෙයනකම් ගෝජත්තික ජෝජිත්තකො තිබේ තයි ආයග එක්කොන් කරගත වාදක මාරු එබම වාර්තික ගෙහැදීම එබා කොඩගෙන් දනිගේ පුදර සම කාල එක කකුණ්‍ය වාටහකතර වන කකුලි ත කාලවීම බේරන්න කුන්නන
1: වරදම
2: කාලමීන්න පහ වන්නන්නේ හර
0: ಆದ್ರೆ ಅಗಳು ಮಿಸಾಲೆ ಕೇತಿ ದತ್ತ
1: ಮೂಸತಿ ಗೊತ್ತಾಗ ಅವಳ ಮಂಗೆ ಬೆಲ್ಲರವನಿಗೆ ಬಡ ಜಿಮ್ಮೆಣ್ಣು ಅಂತ ಕುದ್ದಿನ ಬಡತೆ ಮುಗಣ್ಣಾರೆ ಕುದ್ದಿನ ತಂತ ಹದಾದಿ ಎಕಮಕು ವಿಸ್ನಾದಿನ ದೆಮ್ಮತಿ ವಿದಾಳು ದರಂಗಣ ಸೇ ವಾಹಕ ದಕ್ಕ ಎಕುದಿನ ಎತ್ತಂಕು ಎಕುದಿನ ಎಕಿಗೆ ಮಿಕ ವಾಹ ದೆಕ್ಕು ಅವಳು ಮಿ ಫಾಹ ಕೊಲ್ದೇವಣಿ ಮೂಸತಿ ಬರ ರಂಗಳ ಕಮ ತಿಕ್ಕರ ಬದ ಹಿ ಕುರ್ಮ ಗುಳು
0: ನುದಕ್ಕ ವಾಹಕ ಕಣ್ಣೆ ಮೌಸಮಿ ಫಾಹ ಕುರವಿ ಬಿಸ್ನಾಲ್ ಇದು ಅವ್ಗಳ ಮೆಂಗ್ ನದ್ದೆ ಮಿಹಾರ್ ಗೋತಿಗೆ ಅದರಗೆ ದತಿಕ ಹುರಿ ಗೊತ್ತೊಂಗ್ ಹಮ ಕುದಿ ಕುದಿ ಕೊಟ್ರಿ ತಹೋಗಿನ ಮೀಹು ಇತ್ತು ದೇಮ್ ಬುರಿ ಬುರಿ ಅನ್ನ ನೆಗುಣೀಮ ಮೀ ಎಕಿ ಮೀ ಫಂಗಿ ಫಿಲ ಆ ತಹೋಗ ಎಕಿ ದರಿ ಮೀ ಉಳೆನಿ ಈ ಆ ಇಲಾಗೆ ಎಕಿ ಮೀಹು ಮೀ ಉಳೆನಿ ಉಳೇರುಗ ಅವ್ಗಳ ಮೆಣ್ಣ ಮೀ ಎಮ್ ಎಸ್ಗೆ ದೋಷ ಮಿಹಂ ಕ್ಯಾರಿ ವೆಲ ಎಕೀಗ ವಾಹಕ ದಕ್ಕಾಲ ಮಿಹಂಗ ಉಳುಮಗೆ ಫುರುಸತ್ತು ತಂಕೊಳೆ ಮೀ ಕೂಡ ವೇಗೆನ್ನೆ ಮೀದಾನಿ ಇದತ್ತು ತೆಂಗ ಎಹೆಂ ವಿಜ್ಯ ಗುಳುಂತ ದೆಮೆ ಹೆಟ್ಟು ಮಟ್ಟಕ್ಕ ಕುಬ್ಯಾತು ಎ ಮೀ ಎಂಗ್ ಎಪಾರ್ಟ್ಮೆಂಟ್ ಹೊಂಗಾಣ ಎಂಗ್ ಎಪಾರ್ಟ್ಮೆಂಟ ಆ ಇಲಾಗ ಮೀಹು ಸಿಯಾರೆ ಕುರುಂ ವದೆಲುಂ ಇತ್ತು ವಾಣುವ ಬಲಾಲುಂ ಬೆಪ್ಪಹರಂ ಎಂಗ್ ಇಮಾರಾತಗ್ಗೆ ಉಳೆಯರು ಆ ಇಲಾಗೆ ಬೈ ಬೇಫಳುಂ ಹಮ ಪೆನಿವೆಸ್ ನುದಾಮಿ ಉಡನೆ ಇದತ್ತು
1: ಲಿಫ್ಟ್ ಉಂದಿ ಮಾವಾಕ ಬೆಪ್ಪಹರ ಫೆನೋನೇ ಮುಖವ ದೊಂಬೆ ಕಿಹಿನೆ
0: ಮಿಸಾಲ್ ತಾಣ್ಣಾನ ಇದು ಮ್ಯಾರ ಮ್ಯಾತಿ ಎಕ್ಕದ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವಯ ಹಮಯ ದೇಫ ದೇ ರಿಕ್ವೆಸ್ಟ್ ಲವಯಸ್ ಮಿ ವಾಗೋತಕಿ ಎಕ್ಕಿ ದುವಸ್ವರು ಮೀ ಎಕ್ಕಿ ಲವ ದೆನ್ ವಕಿ ಲವಯಂ ಅಡುವಸ್ವಾಲವ ಬೇಣ ಫುಳ ಬೇ ಫುಳ ಫುರಸ್ವರ್ ಕೊಲ್ಲವೇ ತೊಳಗೊಂಡು ಮಿ ಬಲಾದ ನಿಮ್ಯಾರು

ඒක වගේ යවන මිය දෝණි පෙරේ බාටන කිං දැන් කුදින්ටි බදද බලා ගොඩි බාටන ඉබු ගොඩි බාටා ගොඩිග ඉබේන කුදින් හැම එක්ක දෙකජ වෙන කුදෙ දෙතරක දෙපුට දුර කළා ඒකත් ගොත් හැම ගොඩි තපුරා දහ තිබෙන ගාදන ක බාරක කුදින් අවෙක් ගත දෙන පරිග්ග දැන් හැම පාලි හුන්නා නේ අදාස පාලි කිදුගුණ සංගන්නා නේ දෙපුට ගා දැන් දුලෙන් අම පාලි දුස් නා නේ හැම අස්ලු කල්ලික ගොතන් අදාස වුණා දැන් දැන් ඒ පාලි කබේන කුරා දැන් ජහන් පට්ටානේ අවෙන් ලව පෙස්තිම ගාගනක මුණනව ලවාගේ සින්ෆා මාගනු කියාරු දඬ ජම් පාලි ජම් පට්ටානේ දැන් හැම ලවා කියෙන් දැන් හව සාලි ජහන් දැන් ඒක එපි එපි හරකාත් ගන්නා දැන් පල්ලවා සිද්දෙම ගේන ජාන එහෙන් පොනදේශන් නැගෙන අරකාත් ස්තරාත ජාපා රිමච් ජාපා කුරිමච් ජාපා බොමති අඹරාපා මිකා මේ එක ලවාගේ ගොත ජහමුන් දානේ අනෙන් හිතිව කොල්ලන් ගේන කුරක බලාගෙන ප්‍රශ්න අද වාකි හැමතක නැ ලවය එවර බෙරුග හැමය එවර බෙරු හැමය එවර කුරියා චස් කියන දේ තවස් කියන දේ නේ මේ කුරක දෙස් ගහන් දෙන ජහර අඩුවස් ඉන්න ජෙහෙන බෙරුග යඩ සෙටින් හදිස ඒකත් ඒවර පත් කුරේ ෆවුන්ඩන් දෙන අවම දෙන අරිය නෝනේ කුරි මච්ච බොමත්ින් එබොරා මිකාල අරකට බස අන්නානි හැම හැමතක ගමති වරන් හැම හිකටි ගන්න පුළුවන් ඒකම පුළුවන් වර බුර ප්‍රෙක්ටිස් කරන්නේ.

මෙහරගටින් මගට ෆනර්මට් අඩු සමති ගෙන්දවන ඊද රජයකට දු රජගඩුන් අනි කාව සලුවන් මෙ හම ඊදු ෆාසාස්තෙක් චාලි සත මේ ලයි් කවරේජයක් කුරිය දාන අද අලුවන් මෙෙන් ඊද හාසකෝ කුරියම්මි ගෙන්දා ප්‍රෝග්‍රම් ගෙතෙරෙන් අලුන් මෙ මසක කුරමු මිදනී රාජයගේ එක කංකොල්තහුග කුරියදා

0: ඒ පෝග්‍රම්ග විහන්සබ නර්ව මැනිකාස් වෙපුුණ හමත්ත පහතු කොතක ඒමහ දියයි කෙනෙසිම මසක කරනේ ඊදු බව ඊදු පේරු ඒදු පුළුවරු මර ෝරි ගදවා නර්ගමන්ගේ රාජයකවසම ඒදු බොඩු ඒද අස්ක ොඩේ වර බොඩුකුන් ඒත් පහකරම හම ඒද පුළුව බලන්දාම සල්ගම හම වර්පයන බැහැමේ ම මේ වගු තුල්ගොන් මේ හම තෆාතු ගොතක මේදුග වාහක මේ ලැමකු මේ වාහක දක්කාල ම හරගම නෑකගේ තිබ විදි බේ ලක සල්මා මිස්සද ජයිෂන් දින් ජයිෂන්න කීවසම වාහක දෙක්කොන් තෙරිකම මෙලෙන් බෙරිකමග තෙරේග සමලු බේ ල මිස්ස කියේසම වර මොලු ලෙම්මරිය අදදිවෙහි කියවා දෙවා දෙවර දිවෙහි මේ බහු තෙරේ ගොළු වා දෙ ේ ලු හම දෙ බේ ලන කිසේ මර පොඩ මර වා දෙ බේ ලස්
1: ශුක්‍රිය
2: ඊද මුබාරක්
0: අනුබුඩ ඊද මුබාරක් නියත දෙ බේ ලනස් කියලත්තු
1: හම වර රංගල
0: දැන් අර අලුගන් මේ මේ උෂාලගන්නේ තම කුරීගේ දැන් නවයකවර දැන් ෆරිස්සේ දැන් මේ ජෙහිමි තාර දැන් අලුගන් ෆුඩ තම ඉබ්බාදාන මේ මෑගඩ

0: මේ දිවේරාජ්‍යය අඩු දිවේරාජ්‍යකඩු භාරගඩි හැම්මිනට් කමිගෙනස්තෙනි මියදගේ මෙඳුරු නමාදවකුතුගේ පංගයා බංගිතුවා
1: අල්ලාහු අක්බර් අල්ලාහ්

0: දෙං හම කශවරුන් කලේගෆානුගේ වෙරි රැස් කලාන්ගේ එහිී තෙරවේ වොඩිගතුම් වනී ඒවරෙන්න්නං අනියාලිබි ඉම්තිහානු වෙවුම ෆහු හිජ්ජුරකොල් දෙං ජිහාදුකෝ කෙත්තෙරවීමිහුන් නශේ. හම කශවරුන් කලේගෆානුගේ වෙරි රැස් කලාන්ගේයි එය ෆහුවෙස් ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහයිම් වන්ත රැස් කලාංගිකං කශවරේ.
1: කීරත් කුරුවන්ගේ දිවේ තර්ජමය දෙම මි ගැනස්තිනී සූරත් නහ්ලු හද්දිහ හතරවන ආයතුන් පශායකින් ඒ සූරතුගේ සතේක දිහවන ආයතු ගෙනියලා තර්ජමා විදාල දෙවෆාවණි ඩොක්ටර් මොහම්මද් හනීෆ්.
2: එංහා 441 කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ 90 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවේ රාජ්‍යයේ අඩු

0: විජ්ජත
1: එකංගම මේ ඊදෝ ගම එක්ගයක පානිගයක මඩමන ජයාර කොළොම ධනේ දැන් මදි හම කුරියම් මෙධනේ පාරකු ගියකොත් දැන් ආයිද ගොතුන් ගුළුම් බදී කරන්ගේ ඊදෝ ගොන්නාන ඊදු වාරිකුම ඊදු ගේගේ ජයාර කොළොම්
0: මෙහර වර ගිනදෝ බද්දල් නොවේ හොරි ආයිලි මෙම්බර ක නොනේ ආයි නොනේ රහමත් තේරියක මේ මිෆහරුගේ මේ ඊදුගේ තේරෙන් බද්දල් විත
1: නොනේ আদি නොවේ ගහදා හදුවස් මාම් තිපණා ගිනදෝස් වී රහමත් තේරිය කරටිස කදි බද්දල් ෆන්නේ කමක අනේ දැන් මා ගිනදෝස් තකන් නොවේ මිස් මෙන බද්දල් මහෙන් දානේ
2: මේ ආව අවදස් වේවේ ත මෙහර හුන්නම් වනේ දත ෆෝන් ඕවේ වේ
1: මෙහර දැන් වේවේ හුන්නානේ මෙහර දැන් මේ ෆෝන් උම් වෙස් බද්දල් වානේ ත
0: ආදා දි ෆෝන් උම් වෙස් බද්දල් වනේ හෙන මෙස් ෆෝන් අවර බොඩන් හම මී અને એક કોણેક કા મિહેં હમ મૂના મૂણ દિમાવે સલાંગ ગલાં કોલ્લા મિકાલ કંકં મિ મિહારુ મિ કુરં એમમે નવિસ તં કોલે દતિ દેતો મિ મસેકતુ ગે કંતતં ઓન્ના ગોતું દેતો બિઝી લાઇફ એ ગોલે તિ દેતો
1: ગોતો દિમાવા ગોતો વરત દતિ કમ
0: મે એ મિહેં અન્ના ઈ દેગ્ગા મિ અલગન મિ ફાહ કુરી મિ એકાલ કમે કુરે વિજેતો એ મિ તં કોલે અને દુરુ દુરગા હુરી રહમત તેરે કા નોની દુરગા હુરી આઈલી મેમ્બર કા
1: તં મિ માદેં મે કોહાં તં મિ આપ ફોન તો કતિ રોલે ફરાતે તં માદે કોલે ફરાતે દશં આસ કોલે રેમી ઉન નબે બદ્દલ વે એતં કા તિમ મસ ફાહું એ બદ્દલ વને હે ગોતો એબે બદ્દલ વે રહમત તેરિના
2: હમ હલો ફાયરે
0: ઉફાવેર ખબરેં હમતી દો મિ મોહમ્મદ શરીફ એમ આલગન ઉમીદ કુરની હા મોહમ્મદ શરીફ મિ ಇದುಗೆ ತಹುನಿಯಾ ಕ್ಯಾಲಂ ಬೇಣು ಬಾ ಹುರಿ ಹಾ ಫರತ್ತ ಹಕಂ ಇದುಗೆ ತಹುನಿಯಾ ಮೀ ಕ್ಯಾ ಲೆವನು ಕಮೆಂಗೆ ತೊ ಅದಿ ಬೆತ್ತ ಫಾ ಕೊಲ್ಲಂ ಬೇಣು ಬಾ ಕಮೆ
1: ದೆನ್ ಇತ್ರು ಕಮೆ ಮೇ ಒತ ಕನ್ನ ಫಾ ಕೊಲ್ಲ ಹಾ ಕೊದ್ದೆ ಮೇ ಹಮ ಮೀ ಇದು ತಹುನಿಯಾ ಕ್ಯಾಲಂ ತ ಮೀ ಗುಳಾ ದೆ
0: ಆ ಹಮ
1: ಹಮ ಈ ತಹುನಿಯಾ ಕಿ ಫಮಿ ಅತಿ
0: ಆ ದೆ ದೊಂ ಬಾರೆ ಕೆಂಗೆ ತೊ ವಕಿ ವೆಲಾನ ಮೇ
1: ಆ ವರ ಬಡ ಇದು ಬಾರ ಕಮೆ ಕೊಲ್ಲಂ ಫರಕ್ ಗತೆ
2: ಆ ಶುಕ್ರಿಯಾ ಎತ
0: ಫಾತೊಂಗೆ ಹೆಮ ಹಮಾಳ್ಗನ್ ಮೆಂಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾ ದಿವಸ ಹಮ ಫುರ್ಸತ್ ಎಬೈನ್ ಹಮ ನನ್ ನೋಟ್ ಕೊಲ್ಲವಂ ವಿದೆತ್ತೊ ಇದು ತಹುನಿಯಾ ಕ್ಯಾಲ ಮ್ಯೋತಿ ಹಮ ವರ ರಂಗಳು ಫುರ್ಸತೆ ಫೋಡು ಗುಳಾದ ಅಡು ಇವ್ವಾಲುಮ ಕೀವೆಸೆ ಅಡು ಅಹಂ ಬೇಣು ವ ಫರಾತಕ ವರ ಗುಫಾವೆರಿಕಂ ಲಿಬೇನೆ ಕಮೆ
2: ಆ ದೆಮೆ ಮೇದು ಹೆಂದುನು ಗುಳು ವಿಬೆ ಫ್ಲುಕೆಸ್ ವಿದಾಳುವಿ ಅಳುಗನ್ಗೆ ಫಿರ್ಮಿ ಹಾ ವರ ಗುಫಾವೆ ಹುರಿ ರಶುಗೆ ತಿಮೆನಗೆ ಅಡು ಇವುನಿ ಮಹಿಮ ಹುಣ್ಣಾನೆ ಅಡು ಅಹಂ
0: ಪಾತನ್ ದೆಂಗ್ ಅಳುಗನ್ ಮೆಂಗ್ ಹಮ ಎಹುನ್ ತೆರಿನ ಮಿ ದೇ ಫುರ್ಸತ್ ಹೋಗೆ ತುರುಂ ಹಮ ಈದುಗೆ ಹಂದಾಂತ ಆ ಕೊಲ್ಲುಮುಗೆ ಬ್ಯಾವೆ ಸೆಬೋತೆ ಫಾತುಂಗೆ ಬೊಯ್ತ ದುರು ಹಂದಾನೆ ಈದಾ ಗುಳೆ
2: ಎಹೆನ್ ಸೀದಾ ಬುಣಾನ ದುರು ಹಂದಾನೆ ನುವೆ ವೇ ದೆಂ
0: ಕುಡೇರುಗೆ
2: ಹಂದಾನೆ ಮೆಹೀನಾ ಫೆಂಗಳ ಹಂದಾ ಹುರೆ
0: ಏಸರೆ ಹಿ ಹಮ ಜೆಹೆ ಕಮಿಕೆ ಆಮುಕ ಮಿ ಹುಣ್ಣ ಗೊಣ್ಣು ಎಹೆನ್ ಗೊತಕ ದ ಫೆನ್ನಾನೆ
2: ಆತರೆಸ್ ಫ್ಯಾಗ ಹೀನಾ ಫೆಂಗಳಾನೆ ಎರು ದೆಂ ಏ ಹಂದಾನ್ ಹುರೆ ವರ ಕೆವರ ಆಯಿನ್ ಆಸ ಕರ ಗೊತ ಕವ್ಯ ಉನ್ನಾನಿ ವಾಡೆ ಗೊತೆ ವೆಫ ಉನ್ನಾನಿ ಏವಿ ಮೇಹದಾ ವರ ಹುರೆ
0: ಏಹೆಂ ವಿಮ ಮೀ ಹಮ ಈದುಗೆ ಹಂದಾಂತೆ ಎಕಿ ಮೀ ಹುಂಗೆ ಮೀ ಹುಣ್ಣಾನಿ ಎಕಿ ಗೊತ ಮೀ ಅಳ್ಗನ್ ಮೀನ್ಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಹಮ ಮೀ ಈದುಗೆ ಎಬೆಫುಳೆಗೆ ಹಂದಾಂತವೆ ಸೆಬಹುರಿ ಹಮ ಹಿಸ್ಸಾ ಕೊಫ
2: ಹಿಸ್ಸಾ ಕುರಂ ಬೇಣುವ ಫಲತ ಕೆಫ್ರಸತೆ ಸುಳೀಫ ಮೇತೆ ಅಳ್ಗನ್ ಮೀ ಉಳೆನಿ ವೆ ಸಮಯ ಕಾಲ ಹಂದಾಣೆ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲವೆಗೆ ಅಳ್ಗನ್ ಮೀ ಫಾರು ಮಿ ಗೆನೆಸ್ತೆನಿ ಅಲಿಫಲಿಫ್ ತೊಡ್ಡು ಸಮರ್ಬುಲುಗೆ ಇಬ್ರಾಹಿಂ ಮಣಿಕುಗೆ ಹಂದಾಣೆ
3: ಎಬಹುರಿ ಅಳ್ಗನ್ ಮಂಗೆ ಮುಸ್ಕುಳಿ ಮೀ ಹುಂ ಯೇತಾ ಹುರಿ ಲಿಯುಂತ ಏಕೀಗಾ ಹುಣ್ಣನಿ ಯಜಮಾನುಗೆ ಕಂತ ತಂಗುರಿ ಗೊಯ್ ಎಮ್ಮೆ

0: වදධ්‍යාපි හාතක රශයයින් බදහට්ටයගෙන් හිමේනු නොන්නා නිකම්ගා යුක්‍රණකි රශයාගේ සලාමතා ගුලේ හමම් බොඩු ගෞමෙක් කමශා එහෙන්කමුම් බෝටිකු ගෞමතක් නේටක මෙවර ගෞමතකන් හෙදිගොතන් අධි පෝදන්ඩුව සෙදි ගොතා යුක්‍රේනුම් එද ෆියෝලෙන් අලාගෙන් කුරිය දියම් උපරසතු රශයාග පරාතුන් නුදෙවවානකම රයිස්වරින් පුටින් වේ බයංකොර බාා අදි රශයාග යුක්‍රයනු හිමනේ රශයාගේ රජතුන්ගේ සලාමතා රක්කාතෙරික මට්ටක යුක්‍රයන්ග සරකාර ජාමිනුවෙන් නුදවේකම ගවානම රශයාග පරාතුන් ඔතී භාරුග බේනුම් කොක්ගෙන්කමක වියස් එද යුකරන්ගේ තෙරේක දිරිවුම්ද රශයාග රයිතුන්ගේ හගුත කශවර කොද්දේ අදි සදාමිකම රක්කාතෙරිකම් ෆෝර් කොද්දෙන් තයියා රක්කම රයිස් බලට පෝටින් වනි එකන් එගොත බයංකුර වාා.
1: අද අරුන්ගේ ප්‍රෝග්‍රෑම් හා වගතු හා මන්දීමක් පහසුවලෙකුතු ගොඩවන හලම් බේනු වෙමි ඇමරිකා අධි රෂියාගේ මේ වාදවරි කමායකු දුනියගේ මුස්තක්බලගේ කියවරගේ බදවතක ගන්නාන කමක් අපූ කර වෙතු
0: මිහාර මිදනී කංකං වර බොඩ බොසුන්ලාගෙන් කමක ෆාහ කර වෙපවේ ඒගතුන් එංගොණාන්නවානේ NPT මොහහදා NPT මොහහදාග එබොවේ නීකුලිය බාර්තක වර බොඩති කංකං කරන් අංගාෆා আদি කොම්මෙ ගම කොම් කමග වේස් නීකුලිය හකට තරගී කුරුමා එකං කම් මෙස් කුරාණ ගතුගේ වකි වකි තෆ්සීල් ත වේ බයම් වෙගෙන් আদি නීකුලිය බාර්තක වේ අංගා ඉබ්බස් කුරුවාෆා නීකුලිය බාරිකමග නොහිමනේ ගවමකන් නීකුලිය ටෙක්නොලොජි හතියාර උපදාන ගතුගේ ටෙක්නොලොජි බුනේ නුදිනුමා আদি ගම තවග හතියාර ත රුකුරුවාලුමා ඉපද කංකං කොගේ නොවානේකම මෙකන් ඔතුමායක පහකුරේගෙන් එබදේ මිහාරුම් ඇමරිකාගේ පරාතුම් ඔස්ට්‍රේලයාග නීකලේ හතියාර්ත රොකරවාල් මටක මිහර මසක කරමන් බදාකක් එහකම මේ දුනියෙන් ගන්න වර බොඩ බදලිය ගතුක මේකංකම් පහකුරේගෙන් මිදනී අද නේටෝෆද අස්කර ඉතිහාද දුරුරුමතිගේ කුලවාලන් ඇමරිකා පරාතුම් මිහර මසක කරම් බදේ ඒ මීගේ කුර ඉගවනන්නවාන දෙහස් එකවි සුනාහරග තෙරේග ඕකස් නමකක් කියවුණු ජමීයායක්ග තිංගම හිමෙනගෙන් ඉංග්‍රේස් ඔස්ට්‍රේලයාද ඇමරිකා හිමෙනගින් ඔස්ට්‍රේලයාගේ නීකුලිය සබනීන්ත තරගී ඔස්ට්‍රේලයා නීකුලිය සබනීන්තන් හෝදා දිනු මට්ටකා අද පදන් සබනීතන් උපද්දා දිනු මට්ටකා වෙස් වනී ඇමරිකා ඉංග්‍රීසින් ගුලිගෙන් මසක්ක පරාවා මෙහෙ මේකන් ඔබවා මිහාරු පෙන්නනී ටයිෆොන් මිසයිල්ත ජපානුග රුකුරවාල මසක කුරාතන් අදි දෙකුණු කොරයාග වෙස් මිමිසයිල්ත බහට්ටම් මිහාරු ෆසම් මසක කුර මුදාකම් ගොවේ රශයාගේ පරාතුන් එකන් ඒගොතා බයංකොප්ද මිකමුග රශයාගේ කුරීග ඩිෆෙන්ස් මිනිස්ටර් අදි මිහාරදෙන් ගවමි සලාමතා බෙහ කවන්සිල්ගේ ස්බේහලගේ හැසියතුන් කවන්සිල්ග මසක කොරවා සජි ශෝයිකු බයංකොරවා වේ මිෆදෑන් රශයාය කුරා ජෙස්සුමක ගොතුග අදි ඇමරිකා පරාතුන් NPT මොහදයා හිලාප මිපදයන් කංකන් කොරම් දාකම ගවානම රශයන්ස් ඒක රද්දු ෆියවල අලානය එකමුග ද මිකමග අති පාකරයගෙන් ගොස්ව වේ එම ෆොතම සෝයිටියුනින්ග දුවසරුම් පරහයාගෙන්වෙස් මිකංකම් හිංග පරාහවාකමග වනි එගෙන් ගොස්වේ ගොතුම් ඇමරිකාග නීකුලේ හතියාර්ත වේ තුරුකී විලාතුග රොකරවාලාප නවස්සේක පස්තරලස් දෙවන ආහරු ආදී ඉංග්‍රීස් විලාතක වෙස් නීකුලේ හතියාර්තන් ඇමරිකාගේ නීකුලේ හතියාර්ත බහට්ටා වාතිවේ ඒක රද්දු ෆියවල ගතුම් ඒරුග සෝවියට් යුනියන්ගේ ෆරාතුන් නිම්මි කියුබාග මිසයිල් හරුකරන් දැන් ඒකම්ගේ තෙරේග හිඟා දියහා කමෙන් ඒවේ සමද මුලි දුනිය කුරිමත් වෙගෙන් හිඟා දාන නීකුලේ හංගොරාමේගේ බිරුවෙරිකන් ඔයිකම එක්කමග දෙෆරාත වෙස් පහම විශ්නිගෙන් වකි වකි කංකම්ග දූදෙන් ඒරු වණී නිම්මාෆේ නිම්මුගේ සබුන් දුනිය වර බොඩ ෆිනිකමෙන් හිසාස් කරෙවිගෙන් දිය මිහාර්මියති අනක්කා මුලි මාස නීකුලේ මාස්ටර් හා මුලි එක්කන් හුණුවන් පරාවා මේක මියති ඊරානුක නීකුලේ ප්‍රෝග්‍රම මසල එකන් වෙස් නූකම් පාහක් කරගෙන බදේ ඇමරිකායින් අලමුන්දා මිපද ෆියෝල් තහුගේ සබබුන්
1: අන්නතු මරබඩ ශුක්‍රයන්ගේ තෝ ඇමරිකා දි රශියාගේ වාද වෙරිකම ගවර මොහිම මවුල මතකන් හිස්සා කොල්ල දෙව ෆල්ම් වි ප්‍රෝග්‍රෑම මරබඩ ශුක්‍රයන්ගේ තෝ අද දුනිය කලේග මේ ප්‍රෝග්‍රෑම ග අනුමෙ මේ බලාලි ඇමරිකා දි රශියා දෙ මෙදු මෙහරු හංග මොන්දා වාද වෙරිකම් ඉතර ෆුලාව මේ මවුල අද මේ මවුල ගස් තිබේ ෆුලන මොහිම මවුල මතක ගෙන ස්තවණ කම ගොම් මේ දුක මෙහසම් ප්‍රෝග්‍රෑම නිමල වකි වලණ බාජරි දුහ කෙන්ද වස්සලාම අලයිකුම්

0: ගොතුම් වැද්දට කුදින් කමත්
1: නෝ නෝ තින තින
2: තින තින සාමියක් තිබේනේ
0: ආ එහෙම එහෙම තින් කුදින්නක් දැස්
1: ආ එහෙම කොබ ඉබ්‍රහීම මොස කොංකහද කන්තා ගල තිස්සප් ගොලේ කමල් දෆක් කරවෙන්නේ
0: මෙයද මේ හිත දූග හීරේග හවා එරේ දැන් දෙතිස් කොයාග ඒ කුඩකුදින්ගේ හවීරද මෙයදෝයි මේ ස්ටේජුග කුඩකුදින්ගේ හවීරද දැන් ඊතුරු එහෙන් කම ඔක්කොම අලුකටක නැංගෙ
1: එහෙන් තවනේ එහෙම ඊතර කම නැති එහෙම ඉබ්‍රහීම මොස හැබැයි හර්මෙන් මේ වාහක මේ අනේ මසකත හබල් කොල්ල
0: ආ කොල්ල බල
1: හර්මෙන් කියා දෙනන් මේ ලබෑග්ගේ මේ තංකොල කියා දෙන්නේ අර මම බොඩ දෙන. ඒගේ ඊද ඒ ලවගේ මේ අත් එක ලවෙත්තු ඉබ්‍රහීම සබොණ දෙන්නේ.
0: ආ.
1: ඉංගේ.
0: ආ.
2: කොබ කියලම් වේ.
1: ෆස් වන නම්බර් එකෙන් ලව අර මම මෙහර මේ කියා දෙන්නේ.
0: අර කියාලේ වල ඉංග්‍රීසියෙන්
2: කියා දෙන්න. කියාලම් ද. ඊදුගා උෆා කරම් වී මිතහුණියා තකු. ඊදුගා උෆා කරම් වී මිතහුණියා තකු.
1: මේ ජමීල සලීම් ගල වේ.
0: ඊදුගා
2: උෆා කරම් වී මිතහුණියා තකු.
1: ಬರಬಡ ಶುಕ್ರಿಯಾ ಎಮ್ಮೆ ಎಮ್ಮೆ ಲವ ಅಡು ಹಾದಮ ಹಿಂಗದೆ ಮೇ ಇಬ್ರಾಹಿಮ್ ಮೂಸಾ ಕ್ಯಾದಂತಿ ಉಳು ಲವ ಮಿಯಾರ ಅಡು ಇವ್ವಾದಾನ
0: ಆ

0: ගනිමෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන්දමනි දිවෙහි රාජ්‍ය ගඩු
1: ආරගේ ඊයේ යාමියතු අති මාතමා මිනේවාගේ රාගු මිහිතුගේ බින්දුගේ තාලු මිරූහා මි හශීකෙ තිරුම් මි ලොලුකෙ නූරා මිතිකේ හෝ ෆෙන්තපුගේ හස්ලු උමේදා අසුමා කාමියාව ආරගේ හිං අම ජිහුමා උපා මි හුරිහාක මේ ගුලිප වනී තිහිතා නොෆෙන්න ඇහනුලවේ වාපශකුන් මි දෙරූ හුවනී ගුලිප
2: මිහිතුගේ ලොයිපේතිී.

0: දෙපරාත බෙස්පහම විශ්නිගෙන් වකිවකංකම්ග දූදෙන් ඒර වනී නිම්මාපය නිමුම්ග සබුන් දුනිය වර බොඩ ෆිනිකමෙන් හිසාස් කොරවිගෙන් දිය මිහාර්මයති අනෙක්කා මුලි මස් නීකුලිය මස්ටවහම් මුලින් එක්කොන් හෝනුවන් පරාප මේග මියතී ඊරාන්ග නීකුලිය ප්‍රග්‍රම මසල එකෙන් වෙස් නූකම් පාහ කොරවිග බදේ ඇමරිකායින් අළමුන්දා මිපද ෆියෝල් තහුගේ සබගුන්
1: ಅಮೆರಿಕಾ ರಷ್ಯಾ ವಾದ ಮಹಿಮ ಮೌಲ್ಯ ಮತ್ತೆ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲದೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಮೆರಿಕಾ ರಷ್ಯಾ ಮಿಹಾರ್ ಹಿಂಗ ಒಂದ್ ವಾದ ಅಮೆರಿಕಾ ಇತರ ಫುಳಾವ್ ಮೌಲ್ಯ ಮತ್ತೆ ಗೆನೆಸ್ತಾ ಬಾಜರಿ ವಸ್ಸಲಾಮ್ ಅಲೈಕುಂ.